ධම්මක්වා කිසුටු ඉන්නයි මානි අටොප්පක්ටබු අටොප්පලවුටබු ඉනුලුට උනාක්කුත් ශවික්කුත් විජගත්තියක්කුත් තිල්ලෝටික්කුත් තිලික්ටෝටික්කුත් කලකෝටික්කුත් ධම්මක්වා ගොට්ටංගට ධම්මක්වා ශුටිකි ජුටිකි බලවමගේ තාච්චමනි අම්බරු උවන්නෙක් එපුවචිලක් සමගෙල්ලුනේ ආන දක්තකරුට ආන පුවිතල්ලුනේ කෙමෙවෙනි ආනක්තකර ශුක්තුනේ උබන්නුම ශාලා ඔස්සමමින්ම කෙමෙගෙ මාගුණාලින්මට දෛවයක් තුකත්තෙල්ලුගු ඉනෝ කටිගෙ යමිකප්පයනක් තුවාලු ආගයාන මුමිතුල්ලේ කිසයනි කප්පයන ලයිට්වාරු දෛවයක් තුකත්තෙල්ලුගු පිබල්ලාටු ඉන්නරත්තෙල්ලුගු තමන්න Kau ngitwa ramun, tapi boleh kau lagi yang mesti saya nak kau kini dari kura tanah pilih alangan. Tapi mari, tama orang pandang tu mu dikit takatta, dikit lak semua katta. Upin ngaku me amik, uka dikit yang nak tu ku uka semua lak punga. Agi jua uka ngat, uka tinggi anda kami ku katengu tinggi kami, luka kami Tabbaluli utak ukhawatiki yunniyattu niyum Tabbunga tabbani yuktuta ukhatsiyaki bala ukhuruaktuku Auddatu inna silikpukulli ukhangitya raktuta Ikkulli utdaw gunnitjaaktu niy Taimali taubani utaksi malambigatta Auyakkut pikiya lakaditu inna lakibuk Taikwa cibulda paudulina kottuppa Pihak kalau semua jangan. Tapi macam ini takun dalam semua ini uang takun dalam semua aku. Tapi jangan kau tupa aku lu negeri kita dalam semua kerja aku. Uang kita dah nani takun nani. Dan juga kalau kita ni takun nani ini tu cakap lumba nak uang cakap tu mah. Lurus agak tempat dan jangan tempat dulu ni. Idaan suku hati kita tu, saya hati kita tu, negeri kita ni kamu, dah melak semua kalau guna, dah net nuri agak juga kalau macam mana, tapi ni dah net nukat tu pakulu, kalau jadi lak semua mereka tu, ini kata kuda aku, kilat semua jual, sunah. Kattau ya iluanu posiman nama jangan macam ni kongan ulu ke ang kilat tu mana? Tapi mana macam ni kongan ulu kilat si macam ni waktu tu macam kattau ni mago kaya juga macam kattau magalak si magama macam jua mulu kuat miring mulu macam kattau si mago meminya mago tapi macam siapa ni? Tapi mereka ini mungkin juga juga mereka lagi guna nafsu juga dulu ni itu tuh hati kita mereka tu, apa tuh nafsu mereka tu, kerja mungkin dengan mereka. Sebab mereka kini juga sangat mud, anak zaman yang mereka ini kata kuda aku anak tua dulu ni, usia sudah ini yang kami sudah berkatang mata mana kini mereka. Allah mukut jawab mukut baju jangan. Kita mik ibalu kartu ni, itu siap ibalu canggung. Tapi mana kata kau jurnal hati ko? Tapi mana pun kata orang ni nak semua jaga orang. Tapi beri, tapi mana? Tapi macam tu orang tu lebih jinga. Okey, cakut anak-anak ni, katang kau tinggal tu. Najalu, angin jualu, tak kuat, ane cikgu gay, ukir syakut, dikda syuk tuar ukir dulu, ubin dengan ni, kau ni ada kami, ulit ni ukir dengan ni kuat asyik segera waktu ni, kamma hak mita,
අටානි ඉක්ෂ මිට්ටින්නේ උමයක් කුභූෂණයනි තවුණනි කගට්ටා වජාවෙන්න ගන තකන ගශුලි ලක්ෂ මං මිජෝකරුවන් උන්නොක්කු ඉදදශවාලුම කොක්ෂක්කු ඉමයිච්චෝරත් තිල්ලකු ටබන්න සිකුණශවාලගත් ස්කුණශ වශු උම්මත් නොවයි පවිතමානට මැච්චෝරු තිල්ලකු තබ්බඩි ඉසකුයාවයක් තුළි ලක්ෂම උම්මට කොජනම්න්නේ ශවක්තා කොන්නක්ම ජුටියකුරා අන විචවුගෙන්බෙන් තැයිමඩි ඉසි ලක්ෂ ඉසිලි කනෙලි ලක්ෂම මෙමට තබන ච්වාල ලාකුරු අල්ලටි කවටිල්ලකු තාබුග උන්නොක්කුත් උමසිිත්තමු ටයිදන කොට්ටපා කිකී ගවශක්තුනයව් කදවක්තකොළු සුකටිත්්‍ය අක්තාාර විල්ලනයව් අත්තුම සුට්ටුකු කදයින්න ශොක්තුකු දශයගල්ලකු කඩගි සත්තින්න හොටිබා කයජමිතු ශාජමගන්නම උනකය අතිත්තුනයම් අශයටක ඇතිංගිතඟ තක්බඩි උබග ැයිමයිතුට ගිතුටිතු ඉසමටලුග නැගලිගිල්ලකු කවයාස කවීශා කලි ලක්ෂ මගක්කු කඟක්කුටුයි නැත්තු ශක්තාය මාත්තු නළුගච්චයාම උබග ශාතිික්ෂතු යකයක්ෂක් අපික ජවඩකම ඔහොහොමාරණයන් මු කවිසාය කත්ත ලක්ෂමකු ලගක්කු කනු ඉන්නගෙන යක්තන කඩේ ලගත්තම්මනා තේවරුක්තු පිබීෂවාජ උග සිට්තුමිත් අටාටගටක අයිය හොම්මකු අයි අවටක්පු තබ්බඩේ ශක්ෂි මටිල්ලකු නැශක්තුනයව් සැලිසිීමයෝ මෙක්තු කච්චයම මයිතුළුණි යහුග ඉන්නාගොජා කුඩානොක්තුනේ අපට අරුම්ම ටවුන්න ඉන්නාගොජා කිල්ලිඟ ඇම කිකේ ආසේ දක්තිල්ලකු නක්කටිකිබා සිවපෙන්ගාන් අවංගානකුන්න නිල්ජයජවිලාපපු හොටය කියාගනින් තබ්බා යක් පවටක් සහංගිත්තු අක්ගම්මනි කිකේ ආසි ජගමි නියකොම ශක්කක්දවේ බංමජුක් නමක්සිවක්තු එක යොක්ටානමුත් පිලොත්තු නඩුන ලක්ෂ බංගෙන්මිජුක් ශොකයකොටිකි භාකිසියනි තැබ්බ එක්කුත්ජවමත් එක්කුත්ජාගුරු ආය මකිච යුන්නයිල්ලියෝ ඔක්කු හට්ටතුයි නරත්තු කිවුලොත්තු තබ්බ ශොකයකොටි ගමය සිනික්තිතාව කුසිවා වටින්නට කුසලා ඔන්නක්තුන සිනික්තිතාව කුසිවා තබ ඉලිමනක් සිල් ඉලිම ශුක්තුවාර කොට්ටලක්කුක එක්කොඩ ඉලක්ෂමනඟ ඉලන්නේ තාක්කුණක සාටාව යකක්සක් සුලිසාලං එකර අපඟටන්න ඉනුවයෝ ඉනිවනිගනින් තැමලි තුකුම්මත් උන්නොක්කුන් සකංගු යක්කවජමන ශවාරක්ෂමම එකක්කු උල්ලොක්ෂයුටි උල්ලොක්ෂයෝතිබුන් තෙතුන යුගක්කු අජ්ජේගි අකාන ශවරක්තුටින් උල්ලොක්ෂයෝතිබ දිග යුන්නල්ලි යුම්මකු තැම මික්ෂවසිතු ඉන්නලි ලක්ෂුව යග පදේසිික්කුත් අපසුපු අපසුලොක් තිල්ලුවෙන් තැමරි තුකුම්මත් අශිකංගින්නම උපගතු අච්චයගුගම තැයිමාකිෂයනයම්මත් ඉපියක්දමෙන ඉපියක්දමෙන චොක ඉම්මසි උට්ටුකු කමුට කල අර්ථකංග මල්ලුන්නේ කමුටිල්ලා ඉන්න කුසයනින් උකලල්ලු අඟජවාලු ජටච්චුම උපකුටු අච්චයක් අවුඩට දක්ෂමකට්ටෙක්කු උන්නොක්කු තබ්බනෙද තුකුම්මටු තුපිගන්නේලා දක්කොන්න යුගුවකය මගත් තුකුම්මත් උමගට්ටාව පියම්න එක්කර වර්ඩුම ඉලිවක්ෂයුටනෙ අටොක්සිනශු ලක්ෂමංමිගම ඉලයින්න කඩවාගෙන්න්නෙක්
tuksiaan harluni akauilaksimang mingakku aulautikku. Tänä se kengoja aulautilaksimajavu tajamuotillugu, näimuotillugu ananlangattuni. Anananga kajagaluottuni kajattailimajuja aulautilaksimajavu Tässimani nelikikaluottuni, kituvakuluni, malikumakaluottuni, malikungimmaku, malilauksimangimmiju. Tappari uvaku kaujama jahakannu ilvitukammin ujahannin. Tappunga aputajattuku kulikangin piirannealakattikku tukkiakainna lauksimangimmikama ikäjuttaujumallunga langmina piirannaginnama. Ilgiannaalaqattikku asuillaa piyunnatsiatsialaarsimang migannu taannalu agijuwa ukalu ikajortigi palaawannu taatsimari taanyala qaluidaunngittu agijuwa tappadi tabbunga inuminium ilwaanu iliwabu kutjangayareagunnamma Tänne illuva makitetin näsumun illuan oma saakainnak taulukin niin joku tikku upinnaan joku raa. Unnu kutaa kaarumme kamutillakin unia lauksuma javu. Teemali utoksimalon mikannu säiliyyä tjappalitaa kuroa alluni. Upengatjalamme tillugu suli pinitsa juujaak palliali laumsema mimman, aujakkun. Upengatjalamme tillugu taima pinitsa juujaali laumsema mimman uhattaama, aujamillu uhattaktunga, taakkua tutittu juujaamati makkuu. Taima upengatjalamme Aulaksimari lauksimamimata natsitisimallutin tappanit nunattinneisilludun. Nuliakalu sakikkukkalu. Ammalu agijuwa tappanit nunakkatikittutulluta. Taununga natsitikasuali lauksimamimat nunattapaanganu sillitjuami. Atilin mutta on ollut sen jäänyt. Tämä nukkani kuutuun unohtuu kadua aippakalluni. Taunani nätti disimali jummin mata. Tänne ilmdaka johanasi nejakalangat. Pisimana sukallara gudlunu piliuti kisimatin nagu. Taimaa suna baka diittu kutung bijamut annak saa kutung bijanga taunani sildu, taunani tuting. Annak saa kutung bijanga ama urutu inna gudlunu nuliangata. Kutunga hangin naminang minang, kutunga syyttu kami. Sunaba kesunga suitu kami nang menak ketunga raksa mengendami taat suma nuri akan utama nukanganik pisima raksa mengendara wakal duni kabuidu ke duni tukunna ke duni tabbali taununga pingiga mundlu pisuli raksa mengendama tabbangat nunaga jatini natia hatilugu natia syuksinnaan Suliti kisimangittu, ukittuullu paniani aippakattuni. Paurusi tappanikkaluartuni. Aniki yujangangi juttukpaa. Taitsima ukittu paniata aniki yujanga, ukittuutta ilmdinga. Tikippu silmiinna. Tänne
අන්නකුරු උකට්ටපනිග ඉඩසුම්මේ නක්සිම මාතු ඉදිලසුම්මත් වක්න යාහුල්ලුන්නේ උබ අනෝසයෝවාමේ නැත්තෑස කොට කිසිම යග ශුනා පුට්ටා ඕන කොයිතිචිමක්ම යඟ සුකටක්සිමත් ලොකු පිල්ලවාඟ අකුඩාඟක උටචිම මාහිත්තුක පිය දස්සම යකුඩුවා පියා ඉසිලගින් ඉමලින් මිත්තුන් ඉටලොකෝහොල්ලුනේ ටයිමජග ලක්ෂමකාවි ලක්ෂමගක්කු කිසිය ලිකින් උන්වකුත් උකරි ලක්ෂමමින්මත් ටයින්ද අන්නකුරු ඉඩක්ෂමල්ලුනි ්‍ය සිටික්ගුකු කික්කුලින් අනුන් ගැයිමින්නසු ලොක්කත් ගැයිමෙන්න්නසු කට්ටනංගකු ටෑම අපි වීශවානකුමුන් කොයිඥගමේ අම්මලු ඉමක්ත තුක්තුමිනි උල්ලුනි ටබ්බුග කික්කුලින් අනින් පිකේ සුක්තුකුරු වන්නේගමිකෝ ශාලක යුන්න අත්තවන්නේ මයින්නඟකු පිකේසිලගමි ඉදුමක් සුලගමි ටැයිමයිලි ලක්ෂමකු ටන්න අන්නකුරු නැල්ලිගිල ලක්සම ගට්ටිකුට ඇච්සුමනින් අම්ම ඉසිගඟ කොවාල්ලටින් නොමු කවුන්නතු ඉසිගමින් අක්ෂරත්තිල්ලකු ඉසිගයින් අන්‍යශෝ වාරුමට කවජම යාටක් බූනටන්න ඉසිගම ඉල්ලුව කොන්නකුමින්ම ඉන්න කොක්ෂමලගමි අක්ෂලගමි ඉසිගමින් උපංාකු නුනටින්නේ නිපාහට්ටලි ලක්ෂමමන් ශොකඩ්ලායිතු නුබුමින් නුමුකවුනත්තු නුබුගෙන් ඇටගච්චාතුට පී ලක්ෂමලත්තු ඉනුවංවාකුරුමින් උක්වන්න බොත්තුපානෙන් තබ්බට ඉට්ට පශා කමගියුම්මකු ශොක්මුසිල්ට අරුයි අධ්‍යයෙන්මි පිජවල ඔක්සමයු නුනටින්නේ කනුවත්තු කළ කාරලපත් ආන්‍යය කළ කාරලපත් අසුක්තජ මන්න අක්සමයු ශොක්කුසිවුටි ඉමානු තුකික්කකයක්තු කුරුයින් ටයිමැත්තුන් කසිලිනස්තු පාලුයි උබිනිින්මු මමිසවටවගමි උපබලුන්නේ තුකුන් තුක්ෂවටවගමි මතුමුග ආන්‍යයමු ටයිමැත්තුුණු මමිචි ලක්ෂමමකු කමගේ ජටවා ශුතුලු නෙව් කමගේ යුන්නාරු අත්තුතිකු ඉසං අජ ලක්ෂමගෙන්මි කට්ටිකු අටවශෙන් නමුත් කමගේ ජාකු ලක්ෂමම් මෙමකු අලුන් අලු තමාන් පියස්සිමල්ලුනේ අමිකුරවා අපක්ෂි ලක්ෂමම්මට අමකංගෙන්නෙකුම් තනට බෝනනක් ලිගි චුටිකි ලක්ෂුවන් මෙජග නැගලිනත්තුන්න මොටයිල ඉනයි පිජාරයා කොට්ටන් ලිකුයි නැගලිනන්නක් පාගපු සිලක්තුවම පිජාච පිජාච්චි වට්ටුන් නැගලි ශාස්තිච්චි වක්පුන් ටයින මානෙ නුනටින්නේ සිබුල්ලක් පාගුල්ලුනේ නැගලි ශාස්තිච්චිගයාලාර්සමපු උබං අඩිත්තකුන් නත්තඟකුත් සිබුල්ලක් පාගුල්ලුනේ ඉමයිලේ වල්ලුනේ ඉනෝකටිත්තින්නේ කීමගෙල්ලුවෙත් ඒනුයි තක්කුවනින් නැගලිගින් වාර්තුුවත් සැක්ලොල්ලුනේ උවකුල්ලු තවනනි ඉලකං ඉත්තුටිකුත් එත්තු පශාගලු උකත්තොල්ලු ඉලාන්නෙක්කුත් තකුච්ච කට්ටවටිගී නට තෑමැජෝ කට්ට ලක්ෂමම් පල්ලයිමින් මටිකුත් උබගඩ තෑමැජෝ කට්ට ලක්ෂමම් මඟ කප්‍යශා හටක්තුනි වලු තමන්න උපෙන්න්නගනෙ උනික්කාශතු ඉන්නග උබන්නේ අක්බෑරයහඟත් උනික්කානශවාක්කු අම්බරු ඉනෝ කටික්ක තුශක්තිකු මජාලතු ඉන්නගදුග පින්ි තරවාග කිසියනෙ උකාශක යගහකක්කු උකාශකයක්කු තබ්බරි තැයිමැත්තවරක් තිල්දකු අවයක්කුත් ඇසේ කට්ටලි ලක්සමගේවා
tunnu jagalakun apala kaangu yottukun mani mani shukhayagalakun nugula kaangu yottukun dai mai tu uwanga pisuk bigi yunnang itara kamillau nangin nam silami dai mai tu kuma misi marutti lugu pisukun nakkerutti lugu dai mai tu kutasi ulangago isigangi aunaalak tutik Sukukku jikkani lakse amai pisikundang ikkiali lakse magiru. Tabbari Tuku yukururi lakse amuin mat ukiak saangurak tillugu. Imaat dumi nikitsi khattala ummat taikkuninga kawajillungat kawajillungalu kawajillungalu Ugduk bing meutain, tuk tuka jaminin, nakitsang ito, nakititit yutigi bala umagit, tayo si mga lo, unika kawajan no, ani ano, nukatot pa kulong mo, uksu inaylo, anaylo inyong mo, makuha nakitsang ito, utitang niku ilo, kaw, utitang niku ngit, Nikau tu diluit anggolak semang melaka. Tama kau nikit saung itu, ammalu kajung akau. Najau jago sungum bertai matu. Nikau tu lak semang jadi. Tapi kuah, nikau tu si melayang itu. Suli akhir awal itu pilau tin lagi. Tuku kat tak semang mata. Tapi kuah pingasut. Angin jute parlu. Anakul kainak. Akul liuluni, ammalo nukatut pakulur tainna uluni, imaituni nukatulau sumabun. Tainna tukujuminyo na kawyaka sibullak pahamik, nukatulau sumabuk uksuinit tiyanik, asikangituni, itak miukangani, nalatituni yung talingak simallugu, savingmun. Kidlio sang ngamun kahit loktong ikaning ako. Upin na kanit nakijamag min unne kami ingitita kayong mago nakiyak pala po dahit sumari. Ammaro kayok tutito niyok kayok tutikulok panikakalak pubi unne ngayartok kakoktakulok Tatatugu kayumik. Kallunaktamik. Takakaluaktilugu imatinnik. Kallunaktangamik. Takutugu itimani. Angijukallamik. Kappaluyillugu iluanuk. Naavittautikillugu itimangmini. Ingulaktugu aulatittugu. Taimaittumik. Kajuktutittivalopu. Utsuinammik. Nöhdistilluni. Taimataina. Saya kena jauh tengah kau jaga tu kau semua tertidur. Naya biarkan dia jauh semua membago nak ikhlas itu nik. Dah malu nak sedih dia jauh semua naya ni tuk tuk aja urut pingmet. Isilah semua mengaku agak mengikuti naro lutik isilah semua baga negri negri titingwa semua negri titingwa semua anggurah semua jarak mengaku sudah bernegri negri tinggi tengah bukan untuk mengutai kisah ini negri kau jangan